ඥාග මාතේ ඒවනදාන සොයි පොරගජ පේපවාන් ආර්පාරගුණගා හෝකව නාන හර්තෙස බරජාව රාගෝඩි වෙරි මල්ලා පයි මාචෝපදේ දුපදේ එක්යෝංකාර සතු ප්‍රසාධ